0: ආයුබෝවන් සුභරාත්‍රිය.
1: අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000හි 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් සවස 3ට ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමැතියි.

0: කැරකෙන ලෝකේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිලින කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය.
1: අයිබෝවන්, වෙනද වගේම සභාගාරය වන කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එනම් පුරුදු සෙනෙහසින් සභාවෙන් අවසරයි. මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: දේවා, ඉතින් සතියක් හමාරක් අපේ පොඩ්ඩක් ඉතින් කාර්ය බහුල වුණා. සභාගාරය අපි කියමු සභාගාරය ඉතින් වැඩ කටයුතු මේන්ටෙනන්ස් අඩ තිබුණා කියලා කියමු නේද?
2: පාට කරන්න, මකුළු දැල් කඩන්න, එතකොට තාමනවත් තිබ්බ බිම පොළොව අතු ගන්න
1: වගේ දේවල්
2: ගෘහ බන්ධක පොඩ පොලිස් කළා.
1: සභාගාරය ලස්සන තියෙන්න එපා. ඒ නිසා ඔව් ඉතින් සතියක් හමාරක් ගියා වුණත් අපි වෙනස් වෙලා නැහැ. අපි ඔබ හමුවට එනවා. අද විශේෂ අමුත් එක්ක ඉන්නවා අපිත් එක්ක වීඩියෝ මාධ්‍යෙන් පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
2: මීට කලින් සභාගාරයට ගොඩ වැදුනා. මම හිතන්නේ සභාගාරයේ අසන්නන්ගෙන් විශේෂයෙන් හොඳම ප්‍රතිචාර තිබුණු
1: සම්පත්දායකෙක්
2: හැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්.
1: ඔව්, ඉතින් රටේරාල කිව්වම හොඳින්ම ඔබ හඳුනනවා. අපි දන්නවා ඒ ප්‍රියන්ජිත් විතරන. ඉතින් ප්‍රියන්ජිත් විතරන අද අපිත් එක්ක ඉන්නවා සභාගාරයට එන්න බලාගෙන, සැදී පැහැදී බලාගෙන ඉන්නවා. එහා කෙළවර අපේ ආරාධනය ප්‍රියන්ජිත් විතරන්ට සභාගාරයට ගොඩවදින හැටියට. කිව්ව විදිහටම ඉතින් ඔන්න අපේ රටේරාල මහත්තය ප්‍රියන්ජිත් විතරන අපිත් එක්ක එකතු වෙනවා අද සභාගාරයට. ආයුබෝවන් ප්‍රියන්ජිත්.
3: ආයුබෝවන්.
1: ටිකක් කාලකට පස්සේ රටේ නාලා අපිත් එකතු වෙන්නේ දේවා.
2: ඔව්, මං හිතන්නේ පොඩි විරාමයක් තිබ්බා. විශේෂයෙන්ම අපි ශ්‍රව්‍ය දුෂ්ට මාධ්‍යයෙන් සභාගාරයේ පටන් ගත්තට පස්සේ ප්‍රියන්ජිත් විතරන රටේ නාලා මහත්තයා අපිත් එක්ක සභාගාරයට එකතු වෙන පළවෙනි අවස්ථාව. සභාගාරයේ පටන් ගත්තට පස්සේ ප්‍රියන්ජිත් විතරන රටේ නාලා මහත්තයා අපිත් එක්ක සභාගාරයට එකතු වෙන පළවෙනි

0: ඔබ ඔබ තමයි ලංකාවේ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක මේ අර ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන අර බලකණු වලට අමතරව පැලවත්ත කියන වචනයත් හඳුන්වලා දුන්නේ ඔබනේ. ඉතින් මේ මේ මේ බලත් අලුත් බලතුලනයකුත් ගෙනල්ලා බලතුල බල කණුවකුත් ගෙනල්ලා ඒ අතරේ මේ තුලනේ කොහොමද වෙන්නේ කියලා විග්‍රහ කරමින් ඔබ විවිධ දේ පුරෝකථනය කරා. හැබැයි අර සමහර වෙලාවට මෙහෙම වෙනෝනේ මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් යනවා මේ තරගයේදී මේ බංග්ලාදේශයේ කවුරුවත් හිතන්නේ නැති විදියට ඕස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගයේදී ඉතා කියන්නේ බොහොම ලකුණු 190කට විතර වගේ ඕල් අවුට් කරනවා බංග්ලාදේශයේ මෙහෙ ඇවිල්ලා. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක්. ඉතින් එහෙම දෙයක් තමයි ලංකාවේ දේශපාලන පිටියේ වෙන්නේ. ඔබලා හිතන්නේ නැති විදියට ආණ්ඩුව හොඳට බෝල් කරනවද බැට් කරනවද හොඳට සෙල්ලම් කරනවා. එහෙමද වෙන්නේ?
1: ආණ්ඩුව සම්බන්ධව තිලක් මම කරපු පුරෝකථනය මම කිසිසේත්ම වෙනස් කරගන්න සූදානම් නැහැ. මේ අවුරුද්ද දැන් අපි මාස 6කට වඩා කාලයක් ගත කරලා තියෙනවා. මේ කාලය ඇතුළත ගතට පස්සේ මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අපි පුරෝකථනය කරන තැනට ළඟා වෙමින් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම දිගටම කිව්වේ 2026 අවුරුද්ද කියලා කියන්නේ වැඩි අර්බුදකාරී වර්ෂයක්. ඒ වගේම 2027 අවුරුද්දේ මුල් කාර්තු කියන්නේ පෙරලිකාර කාර්තු. ඉතින් මට හිතෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආණ්ඩුව එතෙන්ට යමින් තියෙනවා. තියෙන ප්‍රශ්නවලට අමතරව තව තවත් ප්‍රශ්න මේක මත දාගනිමින් ආණ්ඩුව තමගේ මිනිවල දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන පුරෝකථනය. තවමත් ඒක ඒ විදිහටම තියෙනවා.
0: දැන් ප්‍රියංජිත් ඔක ඔහොම කිව්වට ඔන්න දැන් බලන්න අපිම කතා කරපු දේවල් ආර්ථිකය සම්බන්ධ. අපි හිතුවා විපක්ෂයේ ලොකු කෝරනාඩුවක් දැම්ම ඩොලර් එක වැඩි වෙනවා. ඔන්න ඩොලර් එක පාලනය
2: ඔන්න වැටෙන්න මෙන්න වැටෙන්න
0: වැටෙන්න මෙන්න වැටෙන්න හෙට අරගලයක් එනවා. ඔහොම ඔන්න පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැගලුවා. ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න එල්ලිලා ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධන. මේ විපක්ෂයත් තාම එකතු වෙන පාටකුත් නැහැ. ඉතින් ඔය පුරෝකථනය වෙනස් කරේ නැහැ කියලා කිව්වට මේ ළඟදි කරපු සමීක්ෂණයකිනුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ ජනතා විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ඔය කියන ප්‍රශ්නයක් රටේ තියෙනවද? ඒක මේ මූණපත බැලුවත් පේන්නේ. අපි නම් පිටරටනේ ඉන්නේ. මූණපත බැලුවත් ඔහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා පේන්නේ නැහැ ප්‍රියංජිත්. ඔය කියන ප්‍රශ්න ඔබ කියන ආර්ථික ගැටලු ඔය කියන සමාජීය ගැටලු ආණ්ඩුවට විරුද්ධව කරන ලොකු ලොකු උද්ඝෝෂණ මේ මොකක්වත් පේන්නේ නැහැ.
1: ඔව්ද මේක තියෙන ප්‍රධාන කාරණාව තමයි ඇත්තටම අපේ රටේ විපක්ෂයක් නැතිකම. මේ විපක්ෂයක් නැතිකම විසින් නිර්මාණය කළා කියනවා ආණ්ඩුවට වාසිදායක තත්ත්වය. ඇත්තටම රටේ තියෙන තත්ත්වය තමයි මිනිසුන්ට ආණ්ඩුව එපා. හැබැයි ඊට වැඩිය මිනිසුන්ට විපක්ෂය එපා. ඒක නිසා මේ සටන් සියල්ල ඒකාබද්ධ කරපු තැනක් මිනිසුන්ට නැහැ. තවමත් මේ මිනිස් කරන්නේ හුදකලා සටන්. වීගෝවියා හුදකලා සටනක ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් එම රාජ්‍ය සේවයක් හුදකලා සටනක ඉන්නවා. දැන් නීතිඥ හුදකලා සටනක ඉන්නවා. මේ සියල්ල එකතු කරගත්ත ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් විපක්ෂය විපක්ෂ නායකවරේ මේ රටද නැහැ. ඒක නිසා අපේ පුරෝකථනය මාද්දක් නෙවෙයි වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අවස්ථාව ගිලිහි යන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියන එක මගේ පැත්තෙන් මම පිළිගන්නවා.
0: හොඳයි, අපි දැන් එකින් එක මේ මෑත කාලේ සිදුවීම් වලට යමුකෝ දේවා. මේක ටිකක් අපිට තව ටිකක් ප්‍රියංජිත් එක කතා කරලා මේක ලියා ගන්න. දැන් උදාහරණයක් විදියට ගත්තම දැන් සාමාන්‍යයෙන් ප්‍රියංජිත් අපි බලමුකෝ මේ අධිකරණය ආශ්‍රිතව තියෙන මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්ත්වය, නැත්නම් හිරගෙවල් වල කියමුකෝ අපි මේකේ තියෙන තත්ත්වය. දැන් සාමාන්‍ය වාමාංශික කතිකාවේ තියෙන දෙයක්නේ ප්‍රියංජිත් මේ ඔබ වඩා මට වඩා හොඳින්ම දන්න දෙයක්. අපිටත් පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේදි කියන්න. සාමාන්‍යයෙන් කියනෝනේ අර පික් පොකට් කාරයෙක් හම්බුනාම ධනවාදී ආර්ථිකයක් ඇතුලේ තියෙන ගෙනා කරන්නේ උට ගහලා දඬුවම් දෙන එක. නමුත් සාමාන්‍ය මමයා එහෙම නැහැනේ. මේකට ඇයි මෙයා මෙහෙම කරේ, මෙයාට

0: සමාජාර බුදේ මොකක්ද සමාජ විද්‍යාව මොකක්ද
1: එහෙම කියලා පොඩ්ඩක් අර්ථ ගන්නල ඒක අර
0: මනුතාපයේ මූණු වරක් තියෙනවා
1: අර මනුතාපයේ පොත්වල එහෙම තියෙන්නේ අර ඒ වගේ වමේ පොත්වලව තියෙනවනේ හරියට එතකොට මේ වගේ නැත් දැන් ඒ වගේ හොඳ අධ්‍යයනයකින් ඒ ගැන කිසියම් විදිහක සානු සහකම්පනයකින් බලන තත්ත්වයක් ඇතුලේ ඇයි මේ වමේ ආණ්ඩුවට මේ හිලකාරය මේ ප්‍රශ්නයක් කළා තිනේ ඒයි මේ හරි කුරිරු සැලකිල්ලක් ඒගොල්ලන්ට දක්වන්නේ ඇයි හිරගෙවල් වලින් මේ ප්‍රශ්න එන්නේ මේ මේ මේ වමේ අර්ථකථනය මේ ඉගෙනගත්ත දේවල් බොරුද මොකද්ද මේගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ
2: හිරගෙවල් සම්බන්ධව සහ සමාජ අර්බුදය සම්බන්ධව වමේ තිබිච්ච විග්‍රහය මම සහ මේ රටේ බොහෝ දෙනා තවමත් පිළිගන්න ඒ කියන්නේ සමාජ අර්බුදය විසින් තමයි මේ මිනිස්සු මේ විවිධ තැන්වලට පත් වෙන්නේ ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ පළවෙනි පන්ති සාකච්ඡා පහ අස්සේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය අස්සේ සූරගෙන කෑම සහ පීඩනය කියන එක අස්සේ මිනිස්සු විපතට පත් වෙලා විවිධ අරගල විවිධ කැරකි කෝලාරවලට පත් වෙනවා කියන විග්‍රහය තිබ්බා ඒක නිසා හිරේ ඉන්න මිනිහා ඊට පස්සේ හොරකම් කරන මිනිහා මෙයා දිහා බැලුවේ සමාජ විද්‍යාත්මක යථාර්ථයක් එක්ක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බලය ගත්තට පස්සේ මේකොල්ලෝ එකවරම වෙනස් වෙලා තියෙනවා. හිරේ ඉන්න මිනිස්සු කුඩුකාරයෝ, ගංජකාරයෝ, කුඩු කසිප්පුකාරයෝ වෙලා මුන් මරන්න ඕනේ කියන දැනට මේ රජයේ මාපත් වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල වැරැද්දක්. රජය මොන වැරැද්ද කළත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ ජනතාව නීත්‍යානුකූලව. හිරේ ඉන්නවා නම් විත්‍ය හතරක් අතුලට දාලා රජයේ රඳවියෙක් විදියට ඉන්නවා නම් ਉਹ ආරක්ෂා කරනවා කියන එක අනිවාර්යයෙන්ම රජයේ වගකීමක්. මොකද මේ ඉන්න සමහරක් අය කියන්නේ ඇත්තටම බරපතල සාක්ෂි. ඒ සාක්ෂි විනාශ කරන එකත් මේක ඇතුලේ තියෙනවද කියන බරපතල ප්‍රශ්නය මේක අස්සේ
0: තියෙනවා. ඔය සාක්ෂි විනාශ කරන තැනට ආවම තිලක් විශේෂයෙන් රටේ රාළගේ පැත්තේ ආව මේ ආණ්ඩුව තමන්ගේ තමයි එක්ක හිටපු අද උන්ට එරිහි වෙලා ඉන්න විරුද්ධවාදීන් දඩයම් කරනවා. උදාහරණයක් ඇරෙයිට නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝ. ඊට පස්සේ දිවිනසා ගැනීම කීපයක් සිද්ධ වෙනවා. තමන්ම තමන්ගේ බලන හරය කපාගෙන දිවිනසා ගැනීම කරගන්න.
1: වෙඩි තබා ගැනීම සිද්ධ
0: වෙනවා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක්, හිටපු ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා. මේ හැමදෙනාම දිවිනසාගෙන කියලා තමයි කියන්නේ. දැන් ඕක සම්බන්ධව ලොකු කතිකාවතක් තිබුණා ඔබලාටත් මරණ තර්ජන එල්ල වෙනවයි කියලා. දැන් මේ කතිකාව එක පාට යට ගිහිල්ලා. දැන් මේක බන්ධනාගාරවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සම්බන්ධයෙන් සිද්ධලා තියෙන්නේ? කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ සියලු මර්ධනකාරී කටයුතු නතර කරලා දැන් මේ අවස්ථා සංශෝධනය පස්සේ යනවද නැත්නම් වෙන මොකක් හරිද සිද්ධ වෙන්නේ? විපක්ෂය මොකෝ මේකද නිහඬ? විපක්ෂයට අමතක වෙලා තියෙන මොකද?
2: කර්තමයේ ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ ස්වභාවයන් වෙනස් වෙලා
0: තියෙනවා.
2: උදාහරණයක් විදිහට මේ ඝාතනය අපේක්ෂක කර්ම විදිහට ආරම්භ වෙන්නේ දයන් ප්‍රීසාත් ඝාතනය කිරීමත් එක්ක. ඒ දක්වා මේ දක්වා උත්ම සියදීවන සාගෙනින් වෙඩි තබා ගැනීම, නහර තපාගෙන මියෑම වගේ සිද්ධීන් ගණනාවක්
0: තියෙනවා.
2: හැබැයි දැන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව ක්‍රමානුකූලව හදනවා පොලිසිය සහ විශේෂම ගත්තොත් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊළඟට අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් මෙන්න මේ ආයතන පාවිච්චි කරගෙන මේ ජනතාව මත එහෙමත් නැත්නම් තමන්ගේ විරුද්ධවාදීන් මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් වින වකවානුභව අත්අඩංගුවට ගන්න කියමින් මේ මර්ධනය විමධ්‍යගත කරලා තියෙනවා. ඉතින් ඒකේ එක විදිහක් විදිහට තමයි මම දකින්නේ මේ බන්ධනාගාර අස්සේ සිද්ධ වුණු ඝාතන රැල්.
1: දැන් ඒ වගේම තමයි දැන් ඔය අපේ මේ කලින් ප්‍රශ්නෙට ආදාළයි අපේ පූජිත මහත්තයාගේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අධිකරණ තීන්දුව හරහා වෙච්ච සිරගත වීම. දැන් මෙතෙන්දී කාඩිනල් තුමාගේ මැදිහත් වීම සහ සිරිල් ගාමිණී, ෆාදර් සිරිල් ගාමිණී. අපි දන්නවා ෆාදර් සිරිල් ගාමිණී මට මතකයි දේව ඉස්සර ලංකා පත්තරේ එහෙම මේ නිතරම එතුමා සම්බන්ධ එතුමා මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වමින් කිසියම් විදිහක ඒ ස්ටේට්මන්ට්ස් දෙනවා ඒ පත්‍රයේ. දිගට මේක දකින්න පුළුවන් දෙයක්. ඊටාම පැහැදිලි එතුමා ෆාදර් සිරිල් ගාමිණි සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් තිබුණා
0: කියලා. සම්බන්ධයක් තිබුණේ.
1: එතකොට දැන් පසුව මම දැක්ක පහුගිය දවසක මේ කාදිනල්තුමා කියලා තිබ්බා මේ මරණ දඬුවමට පිළිගන්න බෑ මේ එයා ඒ කාදිනල්තුමාගෙන්මනේ මේ මහමල කරු පිළිබඳ ප්‍රශ්නතාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. දැන් මේ සිද්ධිය ගත්තම දැන් දඬුවම් දුන්නම දඬුවම වැඩි කියනවා, මහමල කරුවොත් හොයනවා මේකට සාධාරණය වෙන්න ඕනේ කියනවා.
0: තව නඩු තීන්දු කීපයක් එන්න තියෙනවා නවුෆර් මයිල මවුල වීතුම් එරීව
1: සහ ඒකට සම්බන්ධ වෙච්ච ජනතා මේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා.
0: ඔහුගේ වත්කම් නිදහස් කරලා තියෙනවා, ඔහු නඩුවෙන් නිදහස් කරලා තියෙනවා.
1: ඔව්, ඉතින් මෙතන සිරිල් ගාමිණී ෆාදර් සිරිල් ගාමිණී සම්බන්ධයෙන් උත් යම් යම් අපි දකින්න අප සමාජ මාධ්‍යවල ඔහු හා සම්බන්ධ යම් යම් කතාවන්. මේ ඔක්කොම ගත්තම මේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම තත්ත්වය ඔබේ මතය?
2: මමගේ මතය තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් එම කතෝලික සභාවට අපේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඉතිහාසයේ ඉඳන්ම කතෝලික ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක එකට හිටපු ප්‍රජා. හැබැයි වර්තමානය වෙනකොට මම දකිනවා මේ කතෝලික සභාව ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිලා. එකක් තමයි සම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ යහපැවතුම් පිළිගන්න කණ්ඩායමක් ඉන්නවා මේකස්සේ. මම ඒගොල්ලන්ට තමයි අපේ කාදිනල් කිතුමා දාන්නේ මම ඒගොල්ලන්ට. ඊට අමතරව ඉන්නවා මේ රැඩිකල් කණ්ඩායම. මේ රැඩිකල් කණ්ඩායම තමයි බෙදුම්වාදයත් එක්ක ඉතාමත්ම සමීපව කටයුතු
1: කරන්නේ.
2: ඔවුන් තමයි මේ බෙදුම්වාදයේ මතය මේ මේ මේ මේ කතෝලික සභාව ඇතුළට සහ මේ දෙමළ සමාජය ඇතුළට නව වටයකින් පොප්ප කරමින්. ඊට පස්සේ මේක ඉන්නවා මධ්‍යමිකයෝ. මේ මධ්‍යමික කණ්ඩායම කරන වැඩේ තමයි බලවත් වෙන කණ්ඩායමට සේවය කරන. ඒ නිසා ඔබලා දකින්න ඇති මීට කලින් පාස්කු ප්‍රහාරය වුණ ගමන් අපේ කාදිනල්තුමා හිටපු තැන තමයි රටේ ජාතික ආරක්ෂාවට නායකයෙක් අවශ්‍යයි කියන තැන. එදා කතෝලික සභාව විශේෂයෙන්ම කාදිනල්තුමා හිටියේ ගෝඨාභය රාජපක්ෂ එක්ක. මතක ඇති කාටුන් නැන්ද කාදිනල් උන්වහන්සේගේ අරට සාටකේ දාලා කාටුන් නැ. හැබැයි මේ මේ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒකතු වීම සිද්ධු. හැබැයි මේක ක්‍රමානුකූලව ගිහිල්ලා මොවුන් දෙදෙනා අතර නිර්මාණය වෙන විරසකයක්. මේ විරසකයේ තීරණාත්මක තැන තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීගමුව කලපු ආශ්‍රිත ප්‍රදේශයේ යුඩීයකට පවරන්න ගැසට් එකක්. අන්නේ ගැසට් එකත් එක්ක තමයි අර පළදුවෙමින් තිබුණු ඒ දෙන්න අතර තිබිච්ච හොඳ හිත පළදුවෙමින් තිබිච්ච එකවරම ප්‍රශ්නයක් බවට පත් වෙලා ආදිනතුමා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් පාවිච්චි කරමින් එළියට බහිනවා. අන්න ඒකෙන් පස්සේ තමයි ඔය මහා මොලකරු සලේ මෙන්න මේ වගේ කට්ටිය මේ වේදිකාව මතට එන්නේ. ඒක නිසා මේ යන්නේ අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ සැලැස්මක්. ඒ බෙදුම්වාදීන්ගේ සැලැස්මේ ගොදුරක් බවට අපේ කාදිනල්තුමා පත් වෙලා තියෙනවා. මේකේ අර මම කියන රැඩිකල් කණ්ඩායම සහ විශේෂයෙන්ම මධ්‍යමිකයෙක් වෙච්ච සිරිල් ගාමිණී පියතුමා ඉතාමත්ම දැනුවත්ව තමයි මේ කටයුතු කරන්න කියන එක මගේ පැත්තෙන් තියෙන විශ්වාසය. ඒ වගේම තමයි මේ රටේ කියන ප්‍රශ්න ඒකොල්ලෝ පාවිච්චි කරගන්නවා මේ බෙදුම්වාදී උමනාව වෙන්නේ.
0: දැන් ඔය කතෝලික සභාව තුනකට බෙදිලයි කියලා කියනකොට මට තව බෙදිල්ලක් මතක් වෙනවා. අපේ ප්‍රියංජිත් රටේරාලම මීට කාලෙකට කලින් කිව්වා මේ පළවත්තේ ඇතුළ ලොකු බෙදීමක් තියෙනවා කියලා. දැන් පළවත්තේ බෙදීම තියෙනවායි කියලා අර එළුවගේ මොකද්ද ඔයගේ කඩම් පහත් වෙනකන් පිටිපස්සෙන් ගියා වගේ විපක්ෂයේ කට්ටිය කිව්වා ලාල්කාන්ත අමාත්‍යවරයාට අමාත්‍යවරයා කාදිල් වින් පක්ෂමාලයේ කම්තුමාට පහර දීලා වගේ ලොකු ෆැන්ටසි කතාත් සමාජ මාධ්‍ය සංසරණය වෙන්න ගත්ත මේ පළවත්තේ අර්බුදයක් ගැන කියලා. දැන් පළවත්තේ අර්බුදයට මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. පක්ෂයක් හැටියට ඔන්න දැන් ව්‍යවස්ථා සංශෝධන කරන්න ගියත් වෙන වෙන වැඩසටහන් කරත් අපි දකිනවා තරුණ වැඩසටහන් කරනවා තරුණයෝ වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවේ ඉදිරියේ ගමන් කරනකොටත් අර ටික ලිච්ඡවී ක්‍රමයේ වගේ බොහොම සමගියෙන් පළවත්ත බොහොම මේ ශක්තිමත් ඉදිරියට යනවා. මොකද්ද දැන් පළවත්තද වෙලා
2: තියෙන්නේ? දැන් මේ බෙදීම කියන එක ගත්තොත් එම මාලිමාවේ තමයි මේ අපි පළවත්ත දක්වා පටු කරගෙන තියෙන්නේ. එතන මාලිමාවේ බෙදීම කියන එක තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම. එතන ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගත්තොත් තමයි ඒකේ බලකඳවුරු දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. එකක් තමයි ටිල්මන් සිල්වා ප්‍රමුඛ බලකඳවුර. ඒක තමයි ශක්තිමත් සහ බහුල. ඊළඟට ඉන්නවා අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. ඒක සුළුතරය. ඒක සුළුතරය සහ ඉතින් ඔය අතරමැද කොයි පැත්තටවත් ඇති ලාල්කාන්තල වගේ කණ්ඩායම්. ඊට පස්සේ මාලිමාව ගත්තොත් ඒ මාලිමාවේ හරිණි අමරසූරිය අගමැතිතුමිය ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මැතිවරු පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නවා. මෙහෙම තමයි මේ මාලිමාව කියන එක බෙදිලා තිබුණේ. හැබැයි පහුගිය කාලය ඇස්සේ අපි දකිනවා මේ කණ්ඩායම් තුනම යට කරගෙන අලුත් කණ්ඩායමක් මතුවේ. ඒ තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කණ්ඩායම. ඒකේ ඉන්නවා මාලිමාවේ කණ්ඩායම, ඒකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ඒකේ ඉන්නවා අලුතෙන් ආපු ව්‍යාපාරිකයෝ කණ්ඩායම, ඒකේ ඉන්නවා බෝන්නගේ ආයතනයේ කණ්ඩායම, ඒ වගේම ඒකේ ඉන්නවා ඉන්දියානු, ඇමරිකානු සහ අනිත් විදේශ ආයතන සම්බන්ධ වෙලා ඉන්න, රාජ්‍යන් සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් මෙන්න මේ වගේ කණ්ඩායමක්. ඒ වගේම මේ කැලණි විශ්වවිද්‍යාලයේ අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක ඉන්න කැලණි බෙජාලලික ඉන්නවා. තමුත් එකම වර්ග ස්වභාවික කට්ටිය ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුව පාලනය කරනවා කියන තැනටම ඇත්තලා තියෙන්නේ.
0: ඒ කියන්නේ
2: දැන් අනිත් කණ්ඩායම් යට.
0: ඒ කියන්නේ පල්ලිය තුනට කැඩිලා පළවත්ත හතරට කැඩිලා, ජවිපේ මාලිමාව හතරට කැඩිලා එහෙමද?
2: හතරට පහට කැඩිලා. හැබැයි මේක බලවත් කණ්ඩායම් බවට පත් වෙලා තිනවා. අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කණ්ඩායම් මම උදාහරණයක් කියන්න. ඔයාලට මතක ඇති හර්ෂණ සූර්යප්පරම මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා ගියා මේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විදිහට.
0: ඔව්.
2: ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සූත් මහගෙන හිටියා ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට යන්න. හැබැයි සිද්ධ වුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා කෙලින්ම මාලිමාවේ ලේකම්වරයාට නමක් යවුවා. අනුර කරුණාතිලක මැතිතුමාගේ නම යවලා වාම පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා. අද අනුර දිසානායක මැතිතුමාගේ කෝකටත් අයිලේ බවට පත් වෙලා තියෙන්නේ ඒ ආපු අනුර කරුණාතිලක මැතිතුමා. ඉතින් ඒවා ඉස්සරහා ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න හැකියාවක් නැහැ? ඒක හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සහෝදරවරු ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයට වග කියන්න ලෑස්ති නැහැ. ඒකට හේතුව තමයි ප්‍රශ්න කරනවා ලාල්කාන්ත සහෝදරයා මීට මාස ගානකට උඩදී කිව්වා මට ගෙදරින් කියනවා ගෙදර ජීවත් වෙන්න විදිහක් නැහැ, ඔයත් රස්සාවක් හොයාගන්න. එහෙම කියන තැනට තමන්ගේ බිරිඳපත් වෙලා ඉන්නවා කිව්වා ලාල්කාන්ත. දැන් දෙවන්ත මාලිගාවක් හද. ඉතින් මේක ජවිපියස්සේ ප්‍රශ්න කෙරෙමු. එතකොට ඒගොල්ලෝ කියන මේ ජවිපි කාර්යොත් එක්කලා වැඩ කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දැන් අර එළියේ හම්බුච්ච කණ්ඩායම් එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ලාල්කාන්තට විතරක් නෙවෙයි අනුර කුමාර දිසානායක මැතිතුමාට ජනතා විමුක්ති පෙරමුණ කියන එක යම් ප්‍රමාණයකට ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔවුන් ජනතා විමුක්තිය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔවුන් හදන්නේ තමන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මත ස්ථාපිත කරලා.
0: හොඳයි, දැන් එතකොට ඒ වගේම මේ අධිකරණය හා සම්බන්ධ වුණු මේ පහුගිය දවස්වල ඇතුණු සංශෝධනය ගැන අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙයාලට පාර්ලිමේන්තුවේ
1: බහුතරය
0: විශාල බහුතරයක් අපි මොනව කතා කරත් ඉතින් අපිට කෙඳිරි ගන්න බෑ. ආණ්ඩුවට බහුතරය තියෙනවා නේ, ඒ අර්ථෙන් ගත්ත විශේෂ බහුතරයක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ දැන් මෙයාල මේ අපි කිව්වනේ අර බලකණු හතරක් වෙලා තියෙනවා. එතෙන්දී අධිකරණයක් තියෙනවා. දැන් එතෙන්දී අධිකරණය සම්බන්ධයෙන් මෙයා ළඟ දැන් මේ සංශෝධනයක් තරහා විශේෂයෙන්ම සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට නැත්නම් අවිවස්ථාපිත මණ්ඩලවල සේවකයන්ට උන දේ තමයි බොහොම දැන් අඩු වයසකින් මං හිතන්නේ අවුරුදු 50 වගේ 60 කාලය වෙනකොට 55 60 වෙනකොට ඉතින් විශ්‍රාම යන ලෑස්ති වෙන්න ඕනේ. දැන් විශේෂ අවසරයක් තියෙනවා මේ අධිකරණ විනිසුරු වරන්ට. විශේෂම ඔක ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මුලින්ම යෝජනා වුණේ මේ தত্ত্বය. ඔබ ප්‍රවේශයෙන් මේකට උත්තර දෙන්නත් ඕනේ, මොකද ඔබ ලංකාවේ ඉන්න නිසා ඔබේ සීමාවන් ඇතුලේ මේ අපි කැමති නෑ රටේලා අමාරුවේ වැටෙනවට. ඉතින් මේ தত্ত্বය මේ ආණ්ඩුව හැරෙන්නේ පොල්පලේ කන්නද?
2: ඔව්, පොල්පලේ අනිවාර්යයෙන්ම පොල්පලේ කන්න. හැබැයි පොල්පලේ විතරක් නෙමෙයි, පොල් වත්තටම වැඩේ දෙන්න තමයි මේ හදන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවයේ ගත්තොත් මීට කලින් තිබ්බේ අවුරුදු 55 විශ්‍රාමයන් දුන්නු. ඒක අවුරුදු 60 දක්වා දීර්ඝ කළා. සමහරක් තැන්වලදී විශේෂ කැබිනට් ඇප්‍රූව් එකක් සහිතව අමාත්‍යාංශ ලේකම්වරු වගේ අයගේ කාලයේ දීර්ඝ කළා. අපිත් පිළිගන්නවා අද ලෝකයේ ඇතුළේ මේ සෞඛ්‍ය පද්ධතිය දියුණු වීම විසින් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අවුරුදු 60 විශ්‍රාමයන් ඕනි අයට ඊට වඩා කාලයක් සේවය කරන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවා. අනිවාර්යයෙන් මේක ඇත්ත. හැබැයි එහෙම සංශෝධනයක් කරනවා නම් ඒක කරන්න ඕන සමස්ත රාජ්‍ය සේවයම දැක්ක කරගෙන. ඒකට හොඳ කතිකාව, ඒකට හොඳ විද්‍යාත්මක වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව තමයි ජනාධිපතිතුමා එකපාරට තමන්ගේ මේ රටට දුන්න පොරොන්දු පත්‍රයවත් නැති එකවරම යෝජනාවක් තියෙන්නේ ශේෂාධිකරණයේ මිනිසුන්ගේ සහ අභ්‍යාචනාගාරයේ මිනිසුන්ගේ මේ මේ විශ්‍රාම බැටුප අවුරුදු දෙකකින් ඉහළ නංවත්
0: විශ්‍රාම කාලය
2: මේකට හැදෙන මේකට නැගෙන සමාජ විරෝධයක් එක්ක තමයි මේක ඊට පස්සේ සියලු මිනිසුන් බවට පත්
0: වෙන්නේ.
2: දැන් සියලු මිනිසුන් බවට පත් වෙලා මේක දැන් දැසත් කිරීම දක්වා ඇවිල්ලා තියෙනවා.
0: මට අමතකුණා සඳහන් කරන්න ප්‍රියංජිත්, මහා නායක හිමිවරුන්ගේ විරෝධය හමුවේ පවා මේක සිද්ධ වුණා. ඔව්, ඔබට අවස්ථාව.
2: සිද්ධ වුණා. එතකොට දැන් මේ සංශෝධනය සම්බන්ධව නීතිඥ සංගමයත් එක්ක ඊයේ ජනාධිපතිතුමා කරපු සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කළා තිබේ රටේ යහපත වෙනුවෙන් මේක කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි රටේ යහපත වෙනුවෙන් මේක කවුද ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ? මිනිස්කාරවරු ඉල්ලුවද? මිනිස්කාරවරු පොදුවේ මිනිස්කාර සංගමයේ ඒකට විරුද්ධ. නීතිඥයෝ ඉල්ලුවද? නීතිඥයෝ පොදුවේ විරුද්ධ. මුළු විපක්ෂයම මේකට විරුද්ධ. මහා සංඝයා මහානායක හාමුදුරුවන් වහන්සේලා මේකට විරුද්ධ. අන්තර්ජාතික සංවිධාන, මානව හිමිකම් සංවිධාන, නීති සංවිධාන මේකට විරුද්ධ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි රටේ ජනතාව නැත්නම් ඕ විද්වතුන් මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරන. මේකට කැමති ආණ්ඩුව විතරයි. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේක ජනාධිපතිතුමාට කිව්වේ මේක කරන්න කියලා. ඉතින් ඒ ප්‍රශ්නේදී ඒ ප්‍රශ්නේදී අපිට දැනෙනවා මේ අර අපේ රට යුද්ධයෙන් යටත් කරලා වෙනම රාජ්‍ය හදන්න බැරි වෙච්චි ඒ බෙදුම් වාදයේ බලල්ලතක් තමයි මේ අධිකරණය තමන්ට අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන් විදිහට විධායකය පත් කරගත්තු අද වෙනකොට මේ විධායකය සරණ ගිහිල්ලා තියෙන්නේ බෙදුම් වාදේ. ඒක නිසා යම් තැනකදී නිශ්චිත තැනකදී මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පැත්තට දිනාගත්තොත් අපි විශ්වාස කරනවා එහෙම යටත් වෙච්ච අධිකරණයක් තුලින් පුළුවන් වෙයි අභ්‍යාචනාධිකරණ නමයක් අපේ රටේ පිහිටවන්න පළාත් වලට අද. ඒ වගේම දැන් යෝජනාවක් තියෙන විශේෂ නීතිපති කාර්යයක් මේ අධිචෝදක කාර්යයක් පිහිටවීම සඳහා පළාත් ක්‍රමයේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකෙන් මේ ක්‍රමානුකූලව සිද්ධ වෙමින් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ උඩින් තියෙයි. හැබැයි අපේ රටේ රාජ්‍ය බලයේ නීතිය කියන එක ක්‍රමානුකූලව දියාරු වෙමින් යනවා. ඒ තැනට තමයි මේ පත්වෙමින් තියෙන්නේ. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්, රට බෙදීම දක්වා යන තත්ත්වයක්. ඒක නිසා අපිට ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ජනතාව අනිවාර්යම මේක සම්බන්ධව දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙලා මේ 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළවලා තිබ්බත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරන එක නතර කර ගැනීම සඳහා පාරට බැහැලා අරගල කරන්න ඕනේ කියන තැනක තමයි අපි ඉන්නේ. එතෙන්ට ජනතාව එන්න ඕනේ කියන තැනක තමයි ඉන්නේ. ඒ තරම් මේ ප්‍රශ්නය බලපතලයි.
0: දැන් අපි ජනතාවට කියනවා පාරට බහින්න කියලා. ආණ්ඩුව බෙදීම් තියෙනවා, පැලවත්ත ආණ්ඩුව අතරත් ප්‍රශ්න තියෙනවා. දැන් රටත් ඔබ කියන විදියට ඒකාධිපතිත්වයක් කරා තල්ලු වෙනවා සහ බෙදුම් වාදය කරා තල්ලු වෙනවා. මේකට තියෙන එකම විකල්පය විපක්ෂය එකතු වීම. අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂය කියලා ඉන්නවා, සමගි ජන බලවේගය කියනවා, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා තියෙනවා කියන ඔන්න සජිතුයි රනිලුයි හම්බ වෙලා අතර අත දෙනවා. දැන් මේ මොකක් වුණත් බාර මුලින් කිව්වා වගේම විපක්ෂය දුර්වලයිනේ. විපක්ෂය තමයි මේ වෙලාවේ මෙහෙම ප්‍රශ්නෙත් වෙනවන රටේ ජනතාවත් බේරගන්න ඕනේ බලවේගය. විපක්ෂය එකතු වෙන්නේ කවද්ද? විපක්ෂය එකතු වෙයිද? මොකද්ද ඔබේ මතය ඒ සම්බන්ධ?
2: අනිවාර්යම රටක විපක්ෂයක් කියලා කියන්නේ තිලා රටේ විකල්ප ආණ්ඩුව. විපක්ෂ නායකයා කියලා කියන්නේ රටේ විකල්ප නායක. එතකොට අපේ රටේ විපක්ෂ සංගීතය ගත්තොත් එම ප්‍රබලම කණ්ඩායම තමයි සමගීතන බලවේග. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයේ දරන සමගීතන බලවේග. අනික් කණ්ඩායම ගත්තොත් එම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව අස්සේ ලොකු බලයක් නියෝජනය කරන්නේ නැහැ. ඒක නිසා මේ ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් එළියේ විරෝධයක් නියෝජනය කරන සැලකිය යුතු කණ්ඩායමක් ඉන්නවා. මෙන්න මේ වෙලා වගේ වෙලාවක මේ සටනට නායකත්වය දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම විපක්ෂ නායකවරයා. ඒක අනිවාර්ය දෙයක්. එතකොට විපක්ෂ නායකවරයාගේ පැත්තෙන් කරන්න ඕනේ මේ සියලු බලවේග එකට එකතු කරගෙන මේ ආණ්ඩුවේ මේ මර්ධනකාරී දූෂණ ඒ වගේම ඒකාධිපති ක්‍රියාමාර්ගයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න. හැබැයි විපක්ෂ නායකතුමා වටමේස සාකච්ඡාවක් තිබ්බා. වටමේස සාකච්ඡාවක් කියලා විපක්ෂයේ අය උත්තර සමන් ජන බලවේග අය හත්ත පිටිසර හත්ත වන්නේ කියලා අස්සම් කරනවා මේ මේ මේ අපේ විනිසුරුවන්ගේ කාලයේ දික්කන වගේන පෙස්සක්. හැබැයි මේ වගේ ඒ ආණ්ඩුවට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ
0: නැහැ. සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවි යති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමුවන බලාපොරොත්තු වෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
3: FM 98.5 www.radio2000.com.au

0: Karakena longkri nakunu anten opravita tilina kirina marka kata sandeshaya sabagareya
1: අයිබෝවන් වෙනද වගේම සභාගාරය වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. එනම් පුරුදු සෙනෙහසින් සභාවෙන් අවසරයි. මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: දේවා, ඉතින් සතියක් හමාරක් අපේ පොඩ්ඩක් ඉතින් කාර්ය බහුල වුණා සභාගාරය. අපි කියමු සභාගාරයේ ඉතින් වැඩ කටයුතු මේන්ටනන්ස් අඩ තිබුණයි කියලා කියමු නේද?
2: පාට කරන්න, මකුළු දල් කඩන්න, එතකොට තාමනවත් තිබ්බ බිම්ම පොළව අතු ගන්න
1: වගේ දේවල් අපි වෙනස් වෙලා නැහැ. අපි ඔබ හමුවට එනවා. අද විශේෂ අමුත් එක්ක ඉන්නවා අපිත් එක්ක වීඩියෝ මාධ්‍යෙන් පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
2: මීට කලින් සභාගාරයට ගොඩ වැදුනා. මං හිතන්නේ සභාගාරයේ අසන්නන්ගෙන් විශේෂයෙන් හොඳම ප්‍රතිචාර තිබුණු
1: සම්පත්දායකෙක්
2: හැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්.
1: ඔව්. ඉතින් රටේ රාළ කිව්වම හොඳින්ම ඔබ හඳුනනවා. අපි දන්නවා ඒ ප්‍රියන්ජිත් විතාරණ. ඉතින් ප්‍රියන්ජිත් විතාරණ අද අපිත් එක්ක ඉන්නවා සභාගාරයට එන්න බලාගෙන, සැදී පැහැදී බලාගෙන ඉන්නවා. එහා කෙළවරේ අපේ ආරාධනය ප්‍රියන්ජිත් විතාරණට සභාගාරයට ගොඩවදින හැටියට. කිව විදිහටම ඉතින් ඔන්න අපේ රටේරාල මහත්තයා ප්‍රියන්ජිත් විතාරණ අපිත් එක්ක එකතු වෙනවා අද සභාගාරයට. ආයුබෝවන් ප්‍රියන්ජිත්.
3: ආයුබෝවන්.
1: ටිකක් කාලකට පස්සේ රටේරාල අපිත් එක්ක එකතු වෙන්නේ දේවා.
2: ඔව්, මං හිතන්නේ පොඩි විරාමයක් තිබ්බා. විශේෂයෙන්ම අපි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් සභාගාරය පටන් ගත්තට පස්සේ ප්‍රියන්ජිත් විතාරණ රටේරාල මහත්තයා අපිත් එක්ක සභාගාරයට එකතු වෙන පළවෙනි අවස්ථාව. ඉතින් බොහොම උණුසුම්ව සභාගාරයට පිළිගන්නවා අපි.
1: ඉතින් ප්‍රියන්ජිත්, ගොඩක් දේවල් තියෙනවා කාලෙකින් හම් වෙන නිසා වත් එක සාකච්ඡා කරගන්න. විශේෂයෙන්ම ඉතින් අපේ දේශපාලන තත්ත්වය වත් එක කතා කරන්නේ. දැන් මම මෙහෙම ආරම්භයක් ගන්න. දැන් අපේ කලින් වැඩසටහන් වලදී සහ ඔයාගේ ලිපිමාලාවලදී සහ ඔයාගේ අනෙකුත් විචාරවලදී දේශපාලනය සම්බන්ධයෙන් ඔබ බොහෝ දේ කිව්ව මේ අවුරුද්දේ මැද භාගය ගැන සහ
2: අප්‍රේල් මාසය ගැන
1: බොහෝ දේ සහ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් එක්ක ඔබ තමයි ලංකාවේ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක මේ අර ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන අර බලකණු වලට අමතරව පැලවත්ත කියන වචනයත් හඳුන්වලා දුන්නේ ඔබනේ.
2: ඔව්.
1: ඉතින් මේ බලත් අලුත් බලතුලනයකුත් ගෙනල්ලා බලකණුවකුත් ගෙනල්ලා ඒ අතරේ මේ තුලනය කොහොමද වෙන්නේ කියලා විග්‍රහ කරමින් ඔබ විවිධ දේ පුරෝකථනය කරා. හැබැයි අර සමහර වෙලාවට මෙහෙම වෙනෝනේ මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් යනවා. මේ තරගයේදී මේ බංග්ලාදේශයේ කවුරුවත් හිතන්නේ නැති විදිහට ඔස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගයේදී ඉතාලියේ බොහොම ලකුණු 190කට විතර වගේ ඕල් අවුට් කරනවා. බංග්ලාදේශයේ මෙහෙ ඇවිල්ලා. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක්. ඉතින් එහෙම දෙයක් තමයි ලංකාවේ දේශපාලන පිටියේ වෙන්නේ. ඔබලා හිතන්නේ නැති විදිහට ආණ්ඩුව හොඳට බෝල් කරනවද, බැට් කරනවද, හොඳට සෙල්ලම් කරනවද? එහෙමද වෙන්නේ?
3: ආණ්ඩුව සම්බන්ධව තිලක් මම කරපු පුරෝකථනය මම කිසිසේත්ම වෙනස් කරගන්න සූදානම් නැහැ. මේ අවුරුද්ද දැන් අපි මාස 6කට වඩා කාලයක් ගත කරමු කියනවා. මේ කාලය ඇතුළත ගතට පස්සේ මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අපි පුරෝකථනය කරන තැනට ළඟා වෙමින් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම දිගටම කිව්වේ 2026 අවුරුද්ද කියලා කියන්නේ වැඩි අර්බුදකාරී වර්ෂය. ඒ වගේම 2027 අවුරුද්දේ මුල් කාර්තු කියන්නේ පෙරලිකාර කාර්තු. ඉතින් මට හිතෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආණ්ඩුව එතෙන්ට යමින් තියෙනවා. තියෙන ප්‍රශ්නවලට අමතරව තව තවත් ප්‍රශ්න මේක මත දාගනිමින් ආණ්ඩුව තමන්ගේ මිනිවල දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන පුරෝකථනය. තවමත් ඒක ඒ විදිහටම තියෙනවා.
2: දැන් ප්‍රියංජි තෝක ඔහොම කිව්වට ඔන්න දැන් බලන්න අපිම කතා කරපු දේවල් ආර්ථිකය සම්බන්ධි. අපි හිතුවා විපක්ෂයේ ලොකු කෝරනාඩුවක් දැම්ම ඩොලර් එක වැඩි වෙනවා. ඔන්න ඩොලර් එක පාලනය
4: ඔන්න වැටෙන්න මෙන්න
2: වැටෙන්න මෙන්න වැටෙන්න හෙට අරගලයක් එනවා. ඔහොම ඔන්න පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැඟලුවා. ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා ලංකා ඉතිහාසයේ ලොකුම වංචාවකි. ඊට පස්සේ දැන් ඔන්න එල්ලිලා ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධන. මේ විපක්ෂයත් තාම එකතු වෙන පාටකුත් නැහැ. ඉතින් ඔය පුරෝකතනේ වෙනස් කරේ නැහැ කියලා කිව්වට මේ ළඟදි කරපු සමීක්ෂණයකිනුත් අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ ජනතා විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ඔය කියන ප්‍රශ්නයක් රටේ තියෙනවද? ඒක මේ මූණු පොත බැලුවත් පේන්නේ. අපි නම් පිටරටනේ ඉන්නේ. මූණු පොත බැලුවත් ඔහොම ලොකු ප්‍රශ්නයක් තියෙන කියලා පේන්නේ නැහැ ප්‍රියංජිත්. ඔය කියන ප්‍රශ්න, ඔබ කියන ආර්ථික ගැටලු, ඔය කියන සමාජීය ගැටලු ආණ්ඩුවට විරුද්ධව කරන ලොකු ලොකු උද්ඝෝෂණ මේ මොකක්වත් පේන්නේ නැහැ.
3: මේක තියෙන ප්‍රධාන කාරණාව තමයි ඇත්තටම අපේ රටේ විපක්ෂයක් නැතිකම. මේ විපක්ෂයක් නැතිකම විසින් නිර්මාණය කළා කියනවා ආණ්ඩුවට වාසිදායක තත්ත්වය. ඇත්තටම රටේ තියෙන තත්ත්වය තමයි මිනිස්සුන්ට ආණ්ඩුව එපා. හැබැයි ඊට වැඩිය මිනිස්සුන්ට විපක්ෂය එපා. ඒක නිසා මේ සටන් සියල්ල ඒකාබද්ධ කරපු තැනක් මිනිස්සුන්ට නැහැ. තවමත් මේ මිනිස් කරන්නේ හුදකලා සටන්. වීගෝවියා හුදකලා සටනක ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් එම රාජ්‍ය සේවයක් හුදකලා සටනක ඉන්නවා. දැන් නීතිඥ හුදකලා සටනක ඉන්නවා. මේ සියල්ල එකතු කරගත්ත ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් විපක්ෂයක් විපක්ෂ නායකවරේ මේ රටට නැහැ. ඒක නිසා අපේ පුරෝගතනේ මහත්තක් නෙවෙයි වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අවස්ථාව ගිලිහියන්න තියෙන ඊට කඩක් තියෙනවා කියන එක මගේ පැත්තෙන් මම පිළිගන්නවා.
4: හොඳයි, අපි දැන් එකින් එක මේ මේ මෑත කාලේ සිදුවීම් වලට යමුකෝ දේවා. මේක ටිකක් අපිට තව ටිකක් ප්‍රියංජිත් එක්ක කතා කරලා මේක ලියා ගන්න. දැන් උදාහරණයක් විදියට ගත්තම දැන් සාමාන්‍යයෙන් ප්‍රියංජිත් අපි බලමුකෝ මේ අධිකරණය ආශ්‍රිතව තියෙන මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්ත්වය, නැත්නම් හිරගෙවල් වල කියමුකෝ අපි මේකේ තියෙන තත්ත්වය. දැන් සාමාන්‍ය වාමාංශික කතිකාවේ තියෙන දෙයක් ප්‍රියංජිත් මේ ඔබ වඩා මට වඩා හොඳින්ම දන්න දෙයක්. අපිටත් පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේදී කියන්න. සාමාන්‍යයෙන් කියනෝනේ අර පික් පොකට් කාරයෙක් හම්බුනාම ධනවාදී ආර්ථිකයක් ඇතුලේ තියෙන කෙනා කරන්නේ උට ගහලා දඬුවම් දෙන එක. නමුත් සාමාන්‍ය මම එයා එහෙම නැහනේ. මේකට ඇයි මෙයා මෙහෙම කරේ? මෙයාගේ
2: සමාජ අර්බුදේ මොකක්ද? සමාජ විද්‍යාව මොකක්ද?
4: එහෙම කියලා පොඩ්ඩක් අර්ථ ගන්නල ඒක අර
2: මනුතාපයේ මූණු වරක් තියෙනවා.
4: අර මනුතාපයේ පොත්වල එහෙම තියෙන්නේ. අර ඒ වගේ වමේ පොත්වලව තියෙනවනේ හරියට. එතකොට මේ වගේ නැත්ද ඒ වගේ හොඳ අධ්‍යයනයකින් ඒ ගැන කිසියම් විදිහක සානු සහකම්පනයකින් බලන තත්ත්වයක් ඇතුලේ ඇයි මේ වමේ ආණ්ඩුවට මේ හිරකාරය මේ මේ මේ ප්‍රශ්නයක් කළා තියෙන්නේ? ඇයි මේ හරි කුරිරු සැරකිල්ලක් ඒගොල්ලන්ට දක්වන්නේ? ඇයි හිරගෙවල් වලින් මේ ප්‍රශ්න එන්නේ? මේ මේ මේ වමේ අර්ථකථනය මේ ඉගෙනගත්ත දේවල් බොරුද? මොකද්ද මේගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ?
3: හිරගෙවල් සම්බන්ධව සහ සමාජ අර්බුදය සම්බන්ධව වමේ තිබිච්ච විග්‍රහය මම සහ මේ රටේ බොහෝ දෙනා තවමත් පිළිගන්න. ඒ කියන්නේ සමාජ අර්බුදය විසින් තමයි මේ මිනිස්සු මේ විවිධ තැන්වලට පත් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ පළවෙනි පන්ති සාකච්ඡා පහ අස්සේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය අස්සේ සූරගෙන කෑම සහ පීඩනය කියන එක අස්සේ මිනිස්සු විපතට පත් වෙලා විවිධ අරගල විවිධ කැරකි කෝලාලෝට පත් වෙනවා කියන විග්‍රහය තිබ්බා. ඒක නිසා හිරේ ඉන්න මිනිහා ඊට පස්සේ හොරකම් කරන මිනිහා මෙයා දිහා බැලුවේ සමාජ විද්‍යාත්මක යථාර්ථයක් එක්ක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බලය ගත්තට පස්සේ මේගොල්ලෝ එකවරම වෙනස් වෙලා තියෙනවා. හිරේ ඉන්න මිනිස්සු කුඩුකාරයෝ, ගංජකාරයෝ, කුරු කසිප්පුකාරයෝ වෙලා මුං මරන්න ඕනි කියන දැනට මේ රජයේ පත් වෙලා තිබුණා. ඉතින් මේක බරපතල වැරැද්දක්. රජය මොන වැරැද්ද කළත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ ජනතාව නීත්‍යානුකූලව. හිරේ ඉන්නවා නම් විත්ති හතරක් ඇතුළට දාලා රජයේ රඳවියෙක් විදියට ඉන්නවා නම් ඔහු ආරක්ෂා කරනවා කියන එක අනිවාර්යයෙන්ම රජයේ වගකීමක්. මොකද මේ ඉන්න සමහරක් අය කියන්නේ ඇත්තටම බරපතල සාක්ෂි. ඒ සාක්ෂි විනාශ කරන එකත් මේක ඇතුලේ තියෙනවද කියන බරපතල ප්‍රශ්නය මේක අස්සේ
2: තියෙනවා. ඔය සාක්ෂි විනාශ කරන තැනට ආවම තිලක් විශේෂයෙන් රටේ රාළගේ පැත්තේ ආව මේ ආණ්ඩුව තමන්ගේ තමයි එක්ක හිටපු අද උන්ට එරිහි වෙලා ඉන්න විරුද්ධවාදීන් දඩයන් කරනවා. උදාහරණයක් ඇරෙයිට නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝ. ඊට පස්සේ දිවිනසා ගැනීම කීපයක් සිද්ධ වෙනවා. තමන්ම තමන්ගේ බලන හරිය කපාගෙන දිවිනසා ගැනීම කරගන්න.
4: වෙඩි තබා ගැනීම සිද්ධ
2: වෙනවා. වෙඩි තබා ගැනීම සිද්ධ වෙනවා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක් හිටපු ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා. මේ හැමදෙනාම දිවිනසාගෙන කියලා තමයි කියන්නේ. දැන් ඕක සම්බන්ධව ලොකු කතිකාවතක් තිබුණා ඔබලාටත් මරණ තර්ජන එල්ල වෙනවයි කියලා. දැන් මේ කතිකාව එකපාරට යට ගිහිල්ලා. එකපාරට යට ගිහිල්ලා. දැන් මේක බන්ධනාගාරවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙන්නේ? කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ සියලු මර්ධනකාරී කටයුතු නතර කරලා දැන් ව්‍යවස්ථා සංශෝධනයේ පස්සේ යනවද නැත්නම් වෙන මොකක් හරිද සිද්ධ වෙන්නේ? විපක්ෂය මොකෝද කියන්නේ නිහඬ? විපක්ෂයට අමතක වෙලා තියෙන්නේ මොකද?
3: කත්තම ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ ස්වභාවයන් වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ ඝාතනය අපි සැක කරන විදිහට ආරම්භ වෙන්නේ බෑන් ප්‍රීසාත් ඝාතනය කිරීමත් එක්ක. ඒ දක්වා මේ දක්වා උත්කම සියදියන සාගෙනි වෙඩි තබා ගැනීම නහර තපාගෙන මියෑම වගේ සිද්ධීන් ගණනාවක්
4: තියෙනවා.
3: හැබැයි දැන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව ක්‍රමානුකූලව හදනවා පොලිසිය සහ විශේෂයෙන්ම ගත්තොත් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊළඟට මේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් මෙන්න මේ ආයතන පාවිච්චි කරගෙන මේ ජනතාව මත එහෙමත් නැත්නම් තමන්ගේ විරුද්ධවාදීන් මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් විනවකවාණු බව අත්අඩංගුවට ගන්න කියමින් මේ මර්ධනය විමධ්‍යගත කරලා තියෙනවා. ඉතින් ඒකේ එක විදිහක් විදිහට තමයි මම දකින්නේ මේ බන්ධනාගාර අස්සේ සිද්ධ වුණු ඝාතන රැල්.
4: දැන් ඒ වගේම තමයි දැන් ඔය අපේ මේ කලින් ප්‍රශ්නටත් ආදාළයි අපේ පූජිත මහත්තයාගේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අධිකරණ තීන්දුව හරහා වෙච්ච සිරගත වීම. දැන් මෙතෙන්දී කාඩිනල් තුමාගේ මැදිහත් වීම සහ සිරිල් ගාමිණි ෆාදර් සිරිල් ගාමිණි. අපි දන්නවා ෆාදර් සිරිල් ගාමිණි මට මතකයි දේව ඉස්සර ලංකා පත්තරේ එහෙම මේ නිතරම එතුමා සම්බන්ධ එතුමා මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වමින් කිසියම් විදිහක ඒ ස්ටේට්මන්ට්ස් දෙනවා. ඒ පත්තරේ දිගට මේක දකින්න පුළුවන් දෙයක්. ඊටාම පැහැදිලි එතුමා ෆාදර් සිරිල් ගාමිණි සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් තිබුණා
2: කියලා. සම්බන්ධයක් තිබුණේ.
4: එතකොට දැන් පසු මම දැක්ක පහුගිය දවසක මේ කාඩිනල් තුමා කියලා තිබ්බා මේ මරණ දඬුවම නට පිළිගන්න බෑ මේ එයා ඒ කාඩිනල් තුමාගෙන්මනේ මේ මහමල කරුපිලිවද ප්‍රශ්නතාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. දැන් මේ සිද්ධිය ගත්තම දැන් දඬුවම් දුන්නම දඬුවම වැඩි කියනවා මහමලකරුවොත් හොයනවා මේකට සාධාරණය වෙන්න ඕනේ කියනවා.
2: තව නඩු තීන්දුව කීපයක් එන්න තියෙනවා නෞෆර් මයිල මවුල වීතුම් එරීව
4: සහ ඒකට සම්බන්ධ වෙච්ච ජනතා මේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා.
2: ඔහුගේ වත්කම් නිදහස් කරලා තියෙනවා. ඔව් නඩුවෙන් නිදහස් කරලා තියෙනවා.
4: ඔව් ඉතින් මෙතන සිරිල් ගාමිණි ෆාදර් සිරිල් ගාමිණි සම්බන්ධයෙන් උත් යම් යම් අපි දකින්න අප සමාජ මාධ්‍යවල ඔහු හා සම්බන්ධ යම් යම් කතාවන් මේ ඔක්කොම ගත්තම මේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම තත්ත්වය ඔබේ මතය?
3: මමගේ මතය තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් එම කතෝලික සභාවට අපේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඉතිහාසයේ ඉඳන්ම කතෝලික ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක එකට හිටපු ප්‍රජාව. හැබැයි වර්තමානයේ වෙනකොට මම දකිනවා මේ කතෝලික සභාව ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිලා එකක් තමයි සම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ යහපැවතුම් පිළිගන්න කණ්ඩායමක් ඉන්නවා මේකස්සේ. මම ඒගොල්ලන්ට තමයි අපේ කාඩිනල් කිව්වා දාන්නේ මම ඒගොල්ලන්ට. ඊට අමතරව ඉන්නවා මේ රැඩිකල් කණ්ඩායම. මේ රැඩිකල් කණ්ඩායම තමයි බෙදුම්වාදයට ඉතාමත්ම සමීපව කටයුතු
4: කරන්නේ.
3: ඔවුන් තමයි මේ බෙදුම්වාදයේ මතය මේ කතෝලික සභාව ඇතුළට සහ මේ දෙමළ සමාජය ඇතුළට නව වටයකින් පොප්ප කරමින් ඊට පස්සේ මේක ඉන්නවා මධ්‍යමිකයෝ ටික. මේ මධ්‍යමික කණ්ඩායම කරන වැඩේ තමයි බලවත් වෙන කණ්ඩායමට සේවය කරන. ඒ නිසා ඔබලා දකින්න ඇති මීට කලින් පාස්ට් ප්‍රහාරයේ වුණ ගමන් අපේ කාදිනල්තුමා හිටපු තැන තමයි රටේ ජාතික ආරක්ෂාවට නායකයෙක් අවශ්‍යයි කියන තැන. එදා කතෝලික සභාව විශේෂයෙන්ම කාදිනල්තුමා හිටියේ ගෝඨාභය රාජපක්ෂ එක්ක. මතක ඇති කාටුන් නැන්ද කාදිනල් උන්වහන්සේගේ අරට සාටකේ දාලා කාටුන් නැ. හැබැයි මේ මේ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒකතු වීම සිද්ධ. හැබැයි මේක ක්‍රමානුකූලව ගිහිල්ලා මොවුන් දෙදෙනා අතර නිර්මාණය වෙන විරසකයක්. මේ විරසකයේ තීරණාත්මක තැන තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීගමුව කලපු ආශ්‍රිත ප්‍රදේශයේ යුඩීඑකට පවරන්න ගැසට් එකක්. අන්නේ ගැසට් එකත් එක්ක තමයි අර පළඳු වෙමින් තිබුණු ඒ දෙන්න අතර තිබිච්ච හොඳ හිත පළඳු වෙමින් තිබිච්ච එකවරම ප්‍රශ්නයක් බවට පත් වෙලා ආදිනතුමා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් පාවිච්චි කරගෙන එළියට බහින. අන්න ඒකෙන් පස්සේ තමයි ඔය මහ මොලකරු සලේ මෙන්න මේ වගේ කට්ටිය මේ වේදිකාව මතට එන්නේ. ඒක නිසා මේ යන්නේ අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ සැලැස්මක්. ඒ බෙදුම්වාදීන්ගේ සැලැස්මේ ගොදුරක් බවට අපේ කාදිනතුමා පත් වෙලා තියෙනවා. මේක අර මම කියන ක්‍රිටිකල් කණ්ඩායම සහ විශේෂයෙන්ම මධ්‍යමිකයේ පෙච්ච සිරිගාමිණී පියතුමා ඉතාමත්ම දැනුවත්ව තමයි මේ කටයුතු කරන්න කියන එක මගේ පැත්තෙන් තියෙන විශ්වාසය. ඒ වගේම තමයි මේ රටේ කියන ප්‍රශ්න ඒකොල්ලෝ පාවිච්චි කරගන්නවා මේ බෙදුම්වාදී උමනාව වෙන්නේ.
2: දැන් ඔය කතෝලික සභාව තුනකට බෙදිලයි කියලා කියනකොට මට තව බෙදිල්ලක් මතක් වෙනවා. අපේ ප්‍රියංජිත් රටේරාලම මීට කාලෙකට කලින් කිව්වා මේ පළවත් ඇතුළේ ලොකු බෙදීමක් තියෙනවා කියලා. දැන් පළවත් බෙදීම තියෙනවායි කියලා අර එළුවගේ මොකද්ද වගේ කඩම් පහත් වෙනකන් පිටිපස්සෙන් ගියා වගේ විපක්ෂයේ කට්ටිය කිව්වා ලාල්කාන්ත අමාත්‍යවරයාට අමාත්‍යරා කාදිල්වින් පක්ෂමාලයේ කම්තුමාර පහර දීලා වගේ ලොකු ෆැන්ටසි කතත් සමාජ මාධ්‍ය සංසරණය වෙන්න ගත්ත මේ පළවත්තේ අර්බුදයක් ගැන කියලා. දැන් පළවත්තේ අර්බුදේ මොකද වෙලා තියෙනද බලන්නකෝ. පක්ෂයක් හැටියට ඔන්න දැන් ව්‍යවස්ථා සංශෝධන කරන්න ගියත් වෙන වෙන වැඩසටහන් කරත් අපි දකිනවා තරුණ වැඩසටහන් කරනවා තරුණයෝ වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවේ ඉදිරියේ ගමන් කරනකොටත් අර ටික ලිච්ඡ වික්‍රමයේ වගේ බොහොම සමගියෙන් පළවත්ත බොහොම මේ ශක්තිමත් ඉදිරියට යනවා. මොකද්ද දැන් පළවත්තද වෙලා තියෙන්නේ?
3: මේ බෙදීම කියන එක ගත්තොත් එම මාලිමාවේ තමයි මේ අපි පළවත්ත දක්වා පටු කරගෙන තියෙන්නේ. එතන මාලිමාවේ බෙදීම කියන එක තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම. එතන ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගත්තොත් එම ඒකේ බලකඳවුරු දෙකක් තියෙනවා. එකක් තමයි ටිල්මන් සිල්වා ප්‍රමුඛ බලකඳවුර. ඒක තමයි ශක්තිමත් සහ බහුල. ඊළඟට ඉන්නවා අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. ඒක සුළුතරය සහ ඉතින් ඔය අතරමැද කොයි පැත්තටවත් ඇති ලාල්කාන්තල වගේ කණ්ඩායම්. ඊට පස්සේ මාලිමාව ගත්තොත් මාලිමාවේ හරිණි අමරසූරි අගමැතිතුමිය ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාට පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නවා. මෙහෙම තමයි මේ මාලිමාව කියන එක බෙදිලා තිබ්බේ. හැබැයි පහුගිය කාලයස්සේ අපි දකිනවා මේ කණ්ඩායම් තුනම යට කරගෙන අලුත් කණ්ඩායමක් මතුවෙනවා. ඒ තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කණ්ඩායම. ඒකේ ඉන්නවා මාලිමාවේ කණ්ඩායම, ඒකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ඒකේ ඉන්නවා අලුතෙන් ආපු ව්‍යාපාරිකයෝ කණ්ඩායම, ඒකේ ඉන්නවා බෝන්නගේ ආයතනයේ කණ්ඩායම, ඒකේ වගේම ඒකේ ඉන්නවා ඉන්දියානු, ඇමරිකානු සහ අනිත් විදේශ ආයතන සම්බන්ධ වෙලා ඉන්න, රාජ්‍යයන් සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් මෙන්න මේ වගේ කණ්ඩායමක්. ඒ වගේම මේ කැලණි විශ්වවිද්‍යාලයේ අනුරුපවාසනායක මහත්තයත් එක්ක ඉන්නු කැලණි බෙජාලලික ඉන්නවා, තබුත් එකම වර්ග ස්වභාවිකක් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුව පාලනය කරනවා කියන තැනටමත් වෙලා
2: තියෙන්නේ.
3: අනිත් කණ්ඩායම් යට.
2: ඒ කියන්නේ පල්ලිය තුනට කැඩිලා පළවත්ත හතරට කැඩු මේ ජවිපේ මාලිමාව හතරට කැඩිලා එහෙමද?
3: හතරට පහට කැඩිලා. හැබැයි මේක බලවත් කණ්ඩායම් බවට පත් වෙලා තිනවා. අනුරුපවාසනායක මහත්තයාගේ කණ්ඩායම් මම උදාහරණයක් කියන්න. ඔයාලට මතක ඇති හර්ෂණ සූර්යප්පරුම් මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා ගියා මේ මහබාණ්ඩාගාරයේ ලේකම්වරයා විදිහට.
4: ඔව්.
3: ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සූත් මහගෙන හිටියා ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට යන්න. හැබැයි සිද්ධ වුණේ අනුර කුමාර සානායක මැතිතුමා කෙලින්ම මාලිමාවේ ලේකම්වරයාට නමක් යවුවා. අනුර කන්ුණාතිලක මැතිතුමාගේ නම යවලා වාම පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා. අද අනුර සානායක මැතිතුමාගේ කෝකටත් තෛලයේ බවට පත් වෙලා තියෙන්නේ ඒ ආපු අනුර කන්ුණාතිලක මැතිතුමා. ඉතින් ඒවා ඉස්සරහා ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න හැකියාවක් නැහැ? ඒක හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සහෝදරවරු ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයට වග කියන්න ලෑස්ති නැහැ. ඒකට හේතුව තමයි ප්‍රශ්න කරනවා. ලාල්කාන්ත සහෝදරයා මීට මාස ගානකට උඩදී කිව්වා මට ගෙදරින් කියනවා ගෙදර ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔයත් රස්සාවක් හොයාගන්න. එහෙම කියන තැනට තමන්ගේ බිරිඳ පත් වෙලා ඉන්නවා කිව්වා. ලාල්කාන්ත දැන් දෙවන්ත මාලිගාවක් හද. ඉතින් මේක ජවිපියස්සේ ප්‍රශ්න කෙරෙමු. එතකොට ඒගොල්ලෝ ගිර මේ ජීවි කාර්යොත් එක්කලා වැඩ කරන්නේ. ඒක නිසා ඒගොල්ලෝ දැන් අර එළිය හම්බුච්ච කණ්ඩායම් එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ලාල්කාන්තට විතරක් නෙවෙයි අනුර කුමාර සානායක මැතිතුමාට ජනතා විමුක්ති පෙරමුණ කියන එක යම් ප්‍රමාණයකට ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔවුන් හදන්නේ තමන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මත ස්ථාපිත කරලා.
4: හොඳයි, දැන් එතකොට ඒ වගේම මේ අධිකරණය හා සම්බන්ධ වුණු මේ පහුගිය දවස්වල ඇතුළු
2: සංශෝධනය
4: ගැන අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙයාලට පාර්ලිමේන්තුවේ
2: බහුතරය
4: නිසා විශාල බහුතරයක් අපි මොනවා කතා කරත් ඉතින් අපිට කෙඳිරි ගන්න බෑ. ආණ්ඩුවට බහුතරය තියෙනවා නේ, ඒ අර්ථෙන් ගත්ත
2: විශේෂ
4: බහුතරයක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ දැන් මෙයාල මේ අපි
5: keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program broadcasting in Mandarin.
6: 欢迎收听 FM 98.5新南威尔士州多元文化广播电台 Radio 2000华语节目。
7: 尼泊尔遭遇严重洪水泥石流灾害，洪灾后仍有部分澳大利亚公民滞留当地。最新消息，已有五名澳大利亚人重新取得联系，一人在尼泊尔，一人在西藏，三人身处灾区。澳大利亚失踪公民由此从43人下调至38人。此次灾害造成当地失踪超4400人，确认遇难超1000人。澳外交部门正协同当地持续跟进本国公民的安全与救助情况。尼泊尔北部由冰川崩塌引发的毁灭性洪灾已经过去六天，灾难造成死亡人数超950人，4000多人失踪，其中包括42名澳大利亚公民。新南威尔士男子 Michael Keats 确认遇难，他原本前往印度参加灵修活动。他生前任职的莫鲁亚高中表示，全校师生都为此深感悲痛。朝圣者 Luke Costanzo 是失踪澳籍人员之一，家人透露他的团队最后一次联络时正准备返回加德满都，家属只能寄望奇迹，祈求他平安获救。近期已有两名澳大利亚人成功脱险，包括一名 Wollongo 徒步游客。外交部长黄英贤提醒，灾区通讯中断，道路损毁，搜救条件极其恶劣，随时间推移风险持续升高。澳大利亚空军 C-17 运输机已经装载援助物资启程飞往尼泊尔，澳方官员正与当地机构密切协作，持续搜寻失踪本国公民。财经快讯，9月1日，中国商务部、工信部、国家市场监督管理总局联合发布汽车行业境外经营指导方针，引导本国车企在澳大利亚等海外市场规范经营中国经济网。这份文件明确，车企不得通过激进定价获取不正当竞争优势，禁止扰乱当地销售渠道，不可以收取未公示的额外费用，同时要求遵守当地法律，完善售后体系，合规处理联网车辆用户数据，出口前做好市场尽职评估，目的推动中国汽车产业有序健康出海。近年来，中国汽车市场竞争激烈，价格战压缩企业利润，海外出口成为行业重要增长点。据中国汽车工业协会统计，今年一七月中国乘用车出口同比增长 72.5%， 总量约530万辆。中国汽车在澳大利亚市场份额持续扩大， 多款价格门槛最低的电动车、混动及商用车均为中国制造。部分本地车企高管已经表态，不会参与非理性价格竞争，避免损害车辆残值与消费者长期利益。这份新规也是国内整治汽车行业非理性价格战之后向海外市场的延伸引导。尼泊尔及中国西藏地区遭遇严重洪水泥石流灾害，洪灾后仍有部分澳大利亚公民滞留当地。最新消息，已有五名澳大利亚人重新取得联系，一人在尼泊尔，一人在西藏，三人身处灾区。澳大利亚失踪公民由此从43人下调至38人。此次灾害造成当地失踪超4400人，确认遇难超1000人。澳外交部门正协同当地持续跟进本国公民的安全与救助情况。悉尼两天内接连发生两起致命枪击案。周三下午3:15 ，Maryland West 的 Bruce Street 一处住宅，一名30岁左右男子遭枪击，急救人员紧急赶赴现场，但男子抢救无效身亡，死者身份尚未正式确认，警方已展开调查。案发地点临近一所小学。就在周二凌晨，一名23岁大学生在 Glen Alpine 的家中遭枪击遇害。后续消息敬请关注。